0: අධි කලේගෙ ෆානු එවරෙන්න්නං අංගවාශ හම කශවරුම් ෆෙම් වනී එවරෙන්ගේ මෙදුගා එබහී එවරෙන්න්නායි එ ජමලා දෙමෙදු බස්සවාෆයි කොම්මෙ බයකම්ම එබයෙක්ගේ බුයින් එබයෙක්ගේ දුවහ හාදරු පුරබ්වාෆාවේ.
1: فنادوا صاحبهم فتعاطى فعقر
0: فه ايورنگه اكوريايان ايورن گوو فه اينا کاندي ليبگنه جملو مرالي

0: සැකවස් වගේ මෙන්ඩේට කණ්ඩායම් සම්යෝන්නනි. එහෙම අලුමෙන්ගේ කාපතක තිය දක්කාතික මොකද ගානුන ප්‍රකාශ අලුමෙන්ගේ මෙන්ඩේට් ක හිමනේ බයෙන් නෝ තිය දෙන්න විදුම්.
1: ආදාද.
0: උපත කිස්ති මල් කොරමක බයක එහෙම එපා මිහාර බලවනි ප්‍රොටෙක්ෂන් ඒජන්සි දැන් එහෙනම් සල්ුමෙන් හම මේ අනේ අම්දල්ලායක දස මසක කුරා දෙමොස් සාවෙම අලුමෙන්ගේ ඉන්ස්පෙක්ටර්ස් උන් හම එකම එහි පෙරද දෙමු මිහාර එපගෙන්නේ.
1: ආද.
0: ඔතුන් අම අල්ම මේ හොටක් ෆෙරස්ටන් සද හිරමතේ තන්තනක අලුමෙන් එප හදා එබේ ෆලුන්න මේ රෙජිස්ට්‍රී කොත්තිනුමක කූරින්වෙස් එතන්තනු අලුමෙන්ගේ මි ගවායතුක ගුණ ොරිකංකම් පුරම ොරිතෝ පලක්ෂ කොරම පහු උත්තමි දෙනෙ දෙහම එහෙ මේ ගේතුරුන් හොත දිනුම පහු අලුමෙන් එප මේ කොම අහර ක්‍රස්වාහරු හොත ආකුරුමක කුරින්වෙස් එතන්තම් බලා එබ සෙක්කුර දැන් හම දෙතෙර දෙතෙරෙන් අලුමෙන් මි හදා අනේ ස්පොට් ඉන්ස්පෙක්ෂන් ඕනි ෆොලෝ අප් ඉන්ස්පෙක්ෂන් එක ගොතුක මිස් එක හවසන් සම්බලා දැන් ඒක ඉතුරු හම මේ කපතක තිය රක්කා තරිකම් අනේ කෂර කුරා මොස සගා සේතුන් ආම ෆරුදකු එද්දශක් වයන් උශාලා සිහා එතන කබේ හෙලුතු අලුමෙන් එබ බලා චෙක් කොත්තෙන් දැන් ම එබ හඳුම ආකොත ඒ සරඇත්තක ්‍රදිස්ශ්‍රී කෝකෙන් කුරේතා සරඇත්තක ගවායදුක මේ පයංකු ෆොහොන්න කංකමක දෙම ඇත්තුමක් ඒ සේවලතා කාචී එබ හුරේ කඩ එලිෆ මේ එක තෙන් අම ගෙක්තුරුම් පා කොල්ලම් මි වගු තමන් කොරමුන් එතා ඉන්තිගාලී ගවායදකි මිදෙන්න විහින් එයා චාන්සේෂන්ක තෙරේග අලුවන්ම මෙමසක කුරියගෙන් දීමටක හතා ෆිං ගවායිද මිදන් හෙල් ප්‍රටෙක්ෂන් ඒජන්සිීන් මිෂ්ටිය බදල්වේ එනමස් මිහාරල්ම මෙදරි හම සීදා මේ කවතක තිය රක්කාතරිකමක ගානුවන්ගේ දශුම් නිකහල හිත්මත්තේ තන්තනුක මිෆුරහම වන්සේ උරහකම පයහංකෝ වකි ගවායද හැදුම් ගමසක කුරිය ඇත්තානි දැන් එශදවර අවහල් ගවායද
1: එම්වේ මිහාර මෙදනේ එකල මේ අන ට්‍රන්සිෂන් පීරියඩුක කුරියද්දා බැදත දෙ මොන ගෑගන්ටක මේති පුරිහම්වගෙන් ගවද මේ ආම වානකම ලාා කුරවැනි ගෑගට කියාතා කොතු
0: ෆයිනල් ග්‍රාෆ්ටින් ගන්න තෝ මිහාරු ගවායතු මේ උලන ඒක එපහුරේ එකල එපාත එක කහද අරුමෙන් එස ගවත්තන් හදර් වර පොඩන් එප විස්තන්සහේ මේ තුනේක මස්ට හමයන්න බතල් තකා ගොලිගෙන් හමදේ රාජයකම යන්න විය පාරි තකම යන්න තෆාතු තකාමි හොරි හා කමකතා කේට කුරුමට්ටක මේක කුරින් අමල් කුරමුන් අන්න ගවායත කුරයගෙන්ද ගොලසිකම වන්නම වාගුත්කේ අල්මෙන්න්න පයි කලදු පොල්ස්තන බාදහෙමේම මී සමානයකොත නෝනම කුරේ දායරුක මෙයන බදල්ටකමි හොරි හා කමකා හෙදි අල්මෙන් එබ මේ ඉතුර ෆුලා කුරන්ස හේ බාලුවන්මෙන්ගේ ලිස්නා විස්තෝමස් එහෙම එකහල ගොතක අන කුරේ දාතිීගේ කොටකොන් එ බදස්ස එහෙ නමවස් අනේ හම දවත් හෙතුමගමසක කුරේ දාති අලුන් ෆයිනල් ්‍රාස්ට කම හරුලනික කොමෙන්ට සල්මෙන් ලදිබ සමහර
1: මිහර මේ තිබේම කොමෙන්ට හොළු වාලගේ වෙස් ලිබි නිම සමහර
0: කොමෙන්ට අල්මෙන් හොළු වාලි මර කුරින් හම කොමෙන්ට හොළු වාලි අම්මුගේ කොමෙන්ට ඔබ සොළු වාලි දෙන් හම මේ ස්ටේක් හෝල්ඩර්ස් ගේ කොමෙන්ට අල්මෙන් මකින් ෆෝන් වාෆ දෙන් අම්මුගේ කොමෙන්ට හමල්මෙන් දෙන් අර නම වර ෆාක කොල්ල මේ විපුරසත් දෙපුණීම ආමුගේ කොමෙන්ට මේ හොළු ආරයිරුක අලුමෙන් නම් එහා කරු හිපු නොලි පේකන් ආමුගේ ෆරාතු අකෙසෙක් මේ කොරවෙනි ඔන්න උසෝගතේ වෙගෙම හොරි හා මොස් සයිකන්ස් කන්ත කොරම මෙතේ කෙසෙක් මේ කොරන් චේනේ ආ පබ්ලික් කොමෙන්ට හොලා දෙම් විගිතු අලුමෙන් එප මිහාරුගේ ආමු කොමෙ පේන කොරා සෝෂල් මීඩියා ප්ලේට්ෆෝම් කකුම එප පුණලන් ගෙසෙට් කොරේ ෆවාවා කාමු ආමුගේ කොමෙන්ට එන්නම සර තරු හිපු කොඩා කොමෙදනි අල්මනවර දඟල් එපෑ පොඩක් හේරම් තෙරිලකින් ආමු අනේ එකහල අල්මෙන් මිදේ කොමෙන්ට හුළු වාදා උරිහා ගවයිතක හම කොමෙන්ට් කරුමි කොම්ම ගවයිත කිව් සම ආමුන්නන් ඒක කොම්ම සිසාබකුන් ඒ අම කුරන්තේ නැත්තක වාටි දෙහමේ මහම උරිහා බේෆුළු මෙසේ කොට කොමෙන්ට් කොත්තේ අල්මෙන් නවර ෆසේ හවානගෙතු ඒ ආමු විස්නා විස්නුමා ගවද හදා මේ පරත්තකු විස්නා විස්නුමා මේ දෙවිස්නුමකි සස්තු හගිගතක බල තෆාතු දෙවිස්නුමේ මුන්න ඇතති ෆොළුවාකංක අල්මෙන් ගවයිත හතා සරත්තකන් අධි සාහරිකනු විස් නිදානේ එම ඒකොතුන් අල්මෙන් අසු කොමෙන්ට මේ හොළුවාදනී කොබත්තෝ එබේ ෆුළුන්න මෙ ಚೆಕ್ ಕೊಲ್ದಂಗೆ ವರ ಬ್ಯಾವರ ತಂದ್ರೇಟ ಮಾಲೆ ಏರಿಯಾಗ ಹಮ ಹೆಕಣಿ ಅಲಾಡು ವರಫ ಹುಣ್ಣೆಗಿ ಡೇಟಾ ಎಕ್ಕ ಹಮ ಕಡಕ ಎಪ ಉಳೆ ಮಿಹಾರು ರಿಜಿಸ್ಟರ್ಡ್ ವೆಸ್ ಮೀ ತಿಂಗ ಹಬ್ಬರಿಗಿನ ತಂತಂದೆ ಏಕೆ ಇತ್ತು ಮೇಪ ಅದ್ರ ಸಮಾಳು ಮೇ ಮರ ಹಿತಾಮಯಕು ಫಾಗೋ ನಮ್ಮ ಹುತ್ತ ನುಣಗಾವಿಸ್ ಬೈಪೇಫುಳು ಎಪ ಮೀ ಮಸಕ್ಕೆ ಕೂರಿಯ ಗೆಂದೆ ತೆಂಗ್ ಅಳೋನ್ಮೆಂಗೆ ಮೆಹೆ ಮಿದ ಇನ್ಸ್ಪೆಕ್ಷನ್ ತಗುವ ನೋಣಿಯ ಮಾಮು ಫರಾತಕು ಮಣ್ಣ ರಿಪೋರ್ಟಕು ಅಳುಮೆಂಗೆ ಬದಂತೆ ಬರ ಗಿನೆ ಹಮ ಅಳುಮೆಂಗೆ ಇನ್ಸ್ಪೆಕ್ಟರ್ಸ್ ಮೆಹೆಂಗ್ ಗೊಸೋಳೆ ಇರುಗ ಎಕಾಲ್ ತಂತಂ ಫಾಗ ವೀಮ ಎತನ್ ತಣಂಗೆ ಬಾಳುಮೆಂಗೆ ಸ್ಲೋಚ್ ಕೊಫ ಎ ಬೊಬ್ಬುಣ ಮಿಗವಾಯ್ದ ದಶೋನ್ ರಿಜಿಸ್ಟ್ರಿ ಕೊಕ್ಕೆ ಕೂರಿಯ ಗೆಂದಂ ಚೇತಾನ ಎಕ್ಕಂಗ್ ಹೆಮೀಮ ಎಕಾಲ ಕಮ್ಮಿ ಫಾಗ ವೆಚ್ಚೆ ಅಳುಮೆಂಗೆ ಇತನೆ ಫುರತಂ ಬಂದು ಬಿಪುರನಿ ಬಂದು ಕೊಫ ದೇಂಗ್ ಅಳುಮೆನ್ ಎ ಫರಾತಕ ಮಿ ಪುರುಸತ್ತುದನಿ ರಿಜಿಸ್ಟ್ರೇಷನ್ ಮರಹಲ ಕುರಿಯ ಕೇಂದಂಗ್ ಈ ಅಳುಮೆನ್ನಕ ಕಶವರು ನುಕುರಿವೆ ತನಕಂ ಹಿದುಮತ್ತೇಗ ಹುದ್ದೆ ನುದೆವೇನೆಗೆ ತೋ ಈ ಮಿಹಾರು ವಕಿ ಕಾವಾಯ್ದೆ ಕಾನೂನ್ ಹೆಂಗೆ ಬೋ ಹಿಮೆ ಈ ಕಾನೂನುಗೆ ತೇನೆ ಅಳುಬೆಣ್ಣಂಗೆ ಬಹುರಿ ವಕಿ ಪಾರ್ಸ ಕೆಲ್ಲಿ ಬಿಟೀಸ್ ಹಂಗೆ ತೋ
1: ಮಿಹಾವಣಿ ತೆಬೆ ಹಣ ಕಾಬತ ಕದಿ ಇನ್ಸ್ಪೆಕ್ಟರ್ ಗವಾದ ಮೇ ಗದ ಕುರಬಹವಣಿ ದೆತ
0: ಆದೆ
1: ಎಮ್ಎಂ ಇನ್ಸ್ಪೆಕ್ಟರ್ ಏಕಂತ ಕುರಬಹವಣಿ ಗವಾತ ಎಕ್ಕೊತ್ತ ಮಿ ಕುರಿಯಂ ಬಿದಾಣಿ ಎಮ್ಎಂ ದೆತ ದೆಮ್ಮೆ ದೆಂತಿಮೆ ದೆಮ್ಮೆ ವಿದಾಳು ದಾಳು ಹಿತರಣ ಧನ್ಯವಾದ ಮಿ ಚಾ ಕಾಳ್ಮನ ವರಗ್ಗಿನ ತಂತ ಮಿಹಾರು ಮಿ ಕುದಿ ಕುದಿ ಎಕ್ಕಲ ಕಮ್ಮತಿ ಕಾಫಿ ಕುದಿ ಕುದಿ ತಂತ ಕೊಳಸೆ ಬಹುರ ವರಗ್ಗಿನ ಅದಕ ದೆಂ ಎತಂತ ನ ಎಕ್ಕಲ ಮಿ ತಿ ವಿದಾಳು ಮಹ ಕಾಬತ ಕತೆ ಹೆಚ್ಚಿ ವಿಕ್ಕಂಗೆನ್ನ ಮಿ ಹುಂ ಸಮ ಆಮ್ದನೆ ಹೋದಂಗಳ ಮಿ ಹೆಚ್ಚಿ ಹೆಗೆನೆ ಮಿ ಫಲ ತನಗ್ಗ ಮಿ ಅಸ್ತುಗ ಹಗಿಯತೋ ಮಿ ಗವಾದ ಫೆನ್ನಂ ಇನ್ನ ಜೆಹಿ ತನತ್ತೋ ಮಿ ಕಾಲ ತಂತನ ಖಿದ್ಮತ್ತೆ ಇರು
0: ಮಿ ಟೇಕ್ ಅವೆ ತಂತನ ಕಿವಿ ಸಮಾಲು ಮಿ ತಫಾ ದೆ ಕ್ಯಾಟಗರಿ ತ ಕೆ ಮನ ಟೇಕ್ ಅವೆ ಕಾಫಿ ಶಾಪ್ ಕೆ ಸೇ ರೆಸ್ಟೋರೆಂಟ್ ಮಿ ಕಾಲ ನನ್ ನಮ್ ಕೆ ನೆ ಕಿ ಕ್ಯಾಟಗರಿ ತ ಗ ಮಿ ಅನೆ ಹುನ್ನ ಶರತು ತ ಗ ತಫಾ ತು ವೆಂಗೆ ದು ಮಿ ಸಾಲ ಗೆ ಟೇಕ್ ಅವೆ ಗ ವಾಕ ದೆ ಕೆ ಮನ ಟೇಕ್ ಅವೆ ಕಿ ಹಮೆ ಕರಿ ತಿ ದನ ನೆ ಹೆಂ ಹಮ್ಮ ತಿ ಗೆ ನೋನೆ ವಾಕಿ ತಂ ಕೊಳೆ ಕ ಅದಾಫ ಕೌಂಟರ್ ಕೆ ಎತೆರೆ ಮಿ ಹೆ ಕುರೆ ಗೆ ಬೇರೆ ನಿ ಅನ್ನ ಮಿ ಹುನ್ನ ಇದು ಮೈ ಮಿ ದೆನಿ ಎತನ ಕಿ ಮಿ ಶೀ ದೆ ಗೆ ಇದು ಮೈ ಫೋರ್ ಕೊ ದೆ ಕಾಲ ಕೊ ತ ಕ ಹುನ್ನ ಸೇತಾನ ಎನ್ನು ದೆಂ ಅಳೋನ್ ಮೇ ಮಿ ಕುರಿ ಮಿ ದೆನ್ನೆ ಹೆಂ ಗ್ರೇಟ ಮಾಲೆ ಏರಿಯಾ ಗಹ ಮಂಟ ಪೋರ್ಟಲ್ ಗೆ ತೆಲಿಂಗ್ ಕುರಿಯ ಕೆಂದಾ ತಿವೆ ಕೆ ಎಬೆ ಫುಡುನ್ ಫುರತ ಮ ಆನೆ ಹುಷಾಳಾರು ಎಬಜೆ ಹೆ ಮೌದು ಮಾತೆ ಹುಷಾಳ ಜೆ ಮೌದು ಮಾತ ಕು ತೆರೇಗ ಮಿ ಕೊನ್ ತನಕುನ್ ತೋ ಕಾಬದ ಗೆ ತಯಾರು ಪುರನ್ ಏ ಟೇಕ್ ಅವೇ ಗೆ ಕಿದಗರಿ ಬುನಾ ಗು ತುಂ ವೆಚ್ಚಾ ಸೀದಾ ಎ ತನುಕ ಕಾಬೋ ತಕ ಜನ್ವ ಕೇನೆ ತಯಾರಿ ನು ಪುರೆ ವೇನೆ ಇಸ್ ಕೊಮ ಸ್ಟಾ ಹುಂಗೆನ್ ನಂಚ ಹೇನೆ ಎಹಮಿ ಮ ಎಗೆನ್ ನ ತನ್ನ ಕಿ ಅಳು ಮೆ ಮಿ ಹಾರ ಹಮ ಮಜ್ಬೂರ್ ಕೊ ಫೈನ್ನಾನೆ ಎಗೆನ್ ನ ತಂ ವಾಮಾನಿ ರಿಜಿಸ್ಟರ್ಡ್ ತನಕು ಉಫತ್ತಾ ಕಾಯ್ಚಿಸ್ತಶ ಎ ವೇದಾನೆ ಗೆ ಗೆ ಅಳು ಮೆ ನಿ ಹುತ ದಿ ಫೈನ್ನ ಗೇಗ್ ಆಮ್ದನೆ ಹೋದ ಮಮ್ಮಿ ಕೆಟಗರಿಗೆ ದಶು ಹುತ ದಿ ಫೈನ ಗೇಗ್ ತಯಾರು ಕೊರ ಅಚ್ಚಕಮ ಎವೇದಾನೆ ಕೊಮ್ಮೆಸ್ ಎಹಿಂ ಕಿ ಫೇ ಅಳು ಮೆಂಗೆ ರಿಜಿಸ್ಟರ್ ಕೊ ಫೈನ್ ಎಹಿಂ ಕಿ ಫೇ ಕು ತಯಾರು ಕೊರ ಅಚ್ಚಕಮ ನೋಣಿ ಎವೇದಾನೆ ವಿಶಾಲಕ ಟೆಕ್ ಪೆಕೆಟ್ ಕಾಲ ಜೀವೆ ಜೀಯಾಮು ಅಳು ಮೆಂಗೆ ಪುರಿ ತೆನ್ನೆ ಹೆಂಗಾನೆ ಫ್ಯಾಕ್ಟ್ರಿ ಲೆವೆಲ್ ಗೆ ಅಳು ಮೆಂಗೆ ಹುತ ದಿ ಫೈನ ತನಗೆ ತಯಾರು ಕೊ ಫೈನ್ ಅಚ್ಚಕಮ ಏಯ್ ಎ ನಂಬರ್ ಜಹಾಗಿನ್ನಾನೆ ರಿಜಿಸ್ಟ್ರೇಷನ್ ಎ ನಂಬರ್ ಜಹಾಗಿ ಎ ಬೆಫುಲ್ನ ಕುರಿಯತ್ತೇವೆ ಇನ್ನಾನೆಗೆ ತ ಅಪ್ಲಿಕೇಶನ್ ಎಹಮೇಮ ಎ ಗೊತ ದೆ ಮಿಹಿನ್ ದೆನ್ನೆವೆ ಸಮಾಳು ಅಮ ಅದಿವೆಸ್ ಫಾಹ ಕೊಲ್ಲಂ ಎ ನಂಬರ್ ಎಹಿನ್ ಜಿಹಿ ಕಮುಗ ವಿಯಸಿಸ್ ಎ ಅಳುಮೆಂಗೆ ಹುತ್ತೆ ದತ್ತ ಏಕ ಮಹಮ ಎಬ ಅಳುಮೆಂಗೆ ಇನ್ಸ್ಪೆಕ್ಷನ್ ತಕುಗ ಫಾಹಗವೆ ಎಕ್ಕಲ ಹುತ್ತ ದೀಫ ಇನ್ನ ಗೆನು ಎಹಿಂಗೆ ಕುನ್ ರಿಜಿಸ್ಟರ್ ಅನುಕುರ ಹೆಂಗೆ ಕುಂಬಿಸೆ ಬಹುದು ಹೆಚ್ಚಿಗೆ ಸ್ಪಾಟ ಮಿಕ್ಕಹಾಲ ಕಂಕಂ ಫಾಹಗ ವೀಮ ಅಳುಮೆಂ ಎಬಿ ಬಂದು ಕೂರ ಹಾಲತ ವಿಸಿ ಬದಾಂಚೆ ಹೆಂಗೆ ತೋ ಈ ಅನ್ವೆರಿಫೈಡ್ ಸೋರ್ಸ್ ಕುಂತಾದ ವಾಣಿ ಹೆಂ ವಿಮ ಈ ಕಾಲ ಕಂತ ತಾಮ ಗವಾಯ್ದ ಇಲಾಫಂಜ ಫುಣ್ಣ ಸೆ ಹೆತ್ತರಿ ಸ್ವಾಮಿ ಸೆ ಬತ್ತೆ ಹೆ ನೋಡಿ ನಂಗಲ್ ನುಕುರ ಹಾಲತ ತಮ್ಮ ಬಂದು ವಿಸೆ ಬಪುರಂಚೆ ಹೆಂಗೆ ತೋ
1: ವರ ಮುಹಿಮ್ ವಾಹತಕ್ಕೆ ತೀವ್ರ ಸಭಾನ ಕೊಲ್ ದೇವಿ ಅವಳ್ಮೆನ್ ದೆ ಹತ್ತೆಗೆ ಖಬರ್ ವರ ಕ್ಯಾರಿ ಮ್ಯಾಕೆ ಮೇ ಗೊತ್ತು ಅವಳ್ಮೆನ್ ಮೇ ವಕಿ ವಿಲಾನ ವರ ಬಡ ಶುಕ್ರಿಯಾ ಮಿಹಾ ಎಂದ ಭಗತ್ ಕ್ಯಾಸ್ ಅವಳ್ಮೆನ್ ನಮ ವರ ಮುಹಿಮ್ ವಾಹತ್ಕೊಂಡು ಹಿಸ್ಸಾ ಕೊಲ್ ದೇವಿ ತಿಂಗೆ ತೋ ಸಭಾನ
2: ಅದಳು ಮುಂದೆ ವಿವಾಹದ ಕಾಲ ಈ ಎಮ್ ಎಫ್ ಡಿ ಎಗೆ ಫುಡ್ ಕ್ವಾಲಿಟಿ ಅಶ್ಯೂರೆನ್ಸ್ ಕೋಆರ್ಡಿನೇಟರ್ ಆಮ್ನ ಶಬಾನ ಆಲಿಯ ವರ ಮುಹಿಮ್ ವಾಹಕ್ತಕ್ಕೆ ಹಿಸ್ಸಾ ಕೊಡಿವಿ ಅದಿವೆಸ್ ಹಮ ಎಹುಂತರಿನ ದೆಂಗ್ ಹೊತ್ತಿ ಫುಡ್ ಸತ್ತೆ ಶಬಾನ ಸ್ವಾಹ ಕೊಡಿವಿ ಕೊಮೆಂಟ್ ವೆಸ್ ಕುರಿಯ ಹುಳುವಾಲಿ ವಾಹಕ
1: ಶಬಾನ ಸ್ವಾಹ ಕೊಡಿ ಕುರಿಯಂ ತನಗೆ ವರ ಮುಹಿಮ್ ಆಮ್ಗೆ ಕೊಮೆಂಟ್ ಲಿಬೊಮ್ಮೆ ವರ ಲಿಬೇಕ
2: ಹತ್ತೆ ಖಬರ್ ಫು ಹದಿ ಸಲ್ಗು ವಾಹಕ ದಕ್ಕಲ ಇಂತಜಾರ್ ಕೊಲ್ಲವ ಹತ್ತೆ ಖಬರ್ ಆಕಿ ಬದ್ದ ಕುರಾಣಿ ನಾಫಿಜ್ ಅಬ್ದುರ್ ರಶೀದ್.

0: අල්මෙන් රත හරි අල්මෙන් අඩු හුතේ අඩු හර මෙතරන්න ඒද එම මියද මද දන්නවාද මෙද මදෝක කාපතකතික හෙදම ඇතන ගවෑද මයාද ගවෑද කුරිය ගෙන්දන හැන්න මෙස් ගන්න ජෙ බදල් හෙ වාහ කල්මන කයිද වර ගෙන ෙන එබෙහුළු පාහ කරේ වර තෑ දෙ බෙහුළුන් විදාල දුම්පරිින් දේ වකච්චක කොටාදගේ කාපතකති වික්කුන් ඇදේ හකමක ්‍යාරි හුද්ද හන්තම මේ කා කන්තක මෙහුන්න ශිියක බ ල ගල
1: ස්ලාලෙක
2: වාලෙක් මුස්සලම්
0: ශෆී
1: ගොඩුදොස්සරහද්දු
2: ගොතුන් අලුවන්ට හා මියද ඉතයි කොෆියෙන් ඕන මෙහ එදුවප මේ හදාලී මේ ඉංගුරු සයි
1: තී රඟලගම ඉංගුරු සෑ කර්තර සාහ් වන්ඩත
0: එක බේෆුන්න එක කරත
1: බුණේ වර බඩක් විස් රඟලුවන දෙත වයා කේකදෙක් නවා ගොතෙන්නේ
2: එම රඟලුකමක අස්තුති හුරියාකමකව රැස් මෝනින් එනාජි බේනුම්වා මිසාකති බේපුළුම් වෙස් මේ අරු සෑකලග වඩන්නවා බේපුල ජේ සිදිම් පෑබෑන්ත සෑකල මේරණි දේතරයන්ගේ බේනුම්වා එනජි
0: නගැද
1: එහෙම ඉංගුරු සෑතට්ටකුන් දෙම් පරම
2: මීහ හේල
0: මේක විස්ටන්ජය අනෙක්කම ඔන්න නත එක බේෆුන් ඉංගුරු සෑස් අන්න
2: බේපුන සුලේන ම පාරපෙන එලාජික්කින් සුලේ
0: ගොලේ තවල මියගේ මවදුව බයකුණු කික විදාල
2: මවදවා බේ අලුණු හම විශ්නා විශ්නා දැන් අලුගඩන් හිතාරෙන අලුගඩු හිතුග මී හුරි එච්චීත බොනපියා අලුගඩු අනෙක්ත අරගින මිහුන් ගෝස්මීහෙක බලාපාන මෙහෙම දෙන්නේ මිහාරු මේ කාබෝ තකතිගේ කන්ත දැන් වර බොඩක් මාලෙ සරහද්දුක ආසකොම් මේ ලිය මාලෙ සරහද්දුක මීනි වර ගෝස්සක මිහාරු මේත ඔරතම කමකන් හදම්දී ගොතකී කරුදාස් තසි චෙපේ හිංගිය නුදැන් අලුගඩුගේ රට්ටෙන් උලේන එඩසි අලුගඩු රට්ටෙන් උලේන වෙන්කෝග එබේ පුළුම් මි උකා කුණි මගුතකුම් මි හොවා ට්‍රේෂකී කරුදාස් තහි කෙපේගේ බයි පොඩක්ටේ එම එමිහුන් එසිම්මා නෝසුලාකවන්න එකෙපේ හැබිය දීගෙන් නොවාන්න අරුදස්තරි කෙපේකම් හුද්ද දෙන්ජහෙන එතා හුන්නවාන්න ශ්‍රේඩ අම ඩස්බිනුවෙන් වගුතුන් ශ්‍රේඩ් වේගෙන් ගෝනිගොල්ලන් එඩිකින් ජපානු සෙම්වර නොදස්සය හුද්ද දීගෙන්නවාන්න දැන් කාබෝතකෙති සවාබ් කරන් ජයනෙ මෙලමයින් තට්ටෙ ගනුම් ප්ලාස්ටික් තට්ටෙ ගනු හම සීඩා එස්ස් 304 නොවත මේ හිල පාකෙකි සෙරමෙක් මී ගුරේඩු ලාස්ටිකු තරි මෙලමයින් තරි මී අලුවන් මෙන්න ගබුල් කොර වෙන අදි මයික්‍රෝවේව් ජහාක ඔන්න චිවස් ඒ කමකු නොදේ ගොතක දැන් අනෙක්තමක මීන්නනේ ඔයිල් ට්‍රැප් කන්ත මී හම සීදා චක්කරේ නියතො ඔයිල් ට්‍රෙපේ කියාගෙන් වලුගඩෙන් හදාපා මීබේපුළුන්ගේ හුද්ද හෝදාපා එබුණා ඔයිල් ට්‍රෙපක අලාලා මිහ නූලෙ එම්ඩබ්ලස්ගේ සිිස්ටම මි බාරු බොඩුවනේ මිනිහුම් මේ අලාලනී තාතයෝ හංහන් හුරිපදන් ඒක තෙරෙ ආලම කියනත වානේ මාදමා ජංක්ෂනු එමිහුන් නගාරු මෙ ඔන්නන එක්ක චීස් ගුලයි මඩු ගුලයෙන් හෙදිව අනහෙම් බුණන්න කොඩවරගේ හුදම්බරෙන් ඒක තෙරගෙමින්න්න එහෙම මී මී හම සීදා මොනිට කොරවෙන් දෙහකම දෙන් අනෙක්කම කවුරුන් හුෂාලානි ආබෝතකෙති ඉන්ඩස්ට්‍රියල් උසූලුම් හොටා හොටා උසූලුම් හිංගා හොරිහාතනගේ බදිගියක මේ තසිදොන්න හිසාබුක කුණිනත්තාලා හිසාබු මී තින් සරහද්දුක ඉන්නම්වාන දෞලතක් බේනුම් වෙද්ජියා බෙදෙන සීසිටීවී කෙමරයි එම අගුමතියස් බලනිතා ඔවුන් මිදන්න ඕනි සෑබොම් වන්න කුදින් ෆොටෝනගන් ඒ බලවා දෞලතුගේ කොම්මස් ඔතෝරිටියක බේනුම් වගුතෙක්ගේ වදගින් ඔතොරයිස් ඉතුරු මීහගේ හුද්දන උනග හොටලන් නුවද හොටා මැනේජ් කරන ගොතින් අරු මිචාද මෙහරු ඒයිගේ බේනුම් කරම විකාකන්කුම රෙවිජති ෆොටෝගෙක් ගොත හදාත නිදන්න ගන කාලී බ්‍රහමෙන්න්නු ආටික්ෂල් ඉන්ටර්ජන්ස් මි අලුවන්මන්න වරබොඩ මසක කොඩකො මෙහර ඉස්පෙක්ටරුම් මි තිබෙන්නේ එතන් මිතිවෙන් දිහෝරක බේපුුණු මාලිසරහදුගපෙන් හැක්ක හසෝට කිහිනේ දිහ බේපුුන් එක් කොළොම් පරයාගෙන් අහර නිමේරු හුරිය හොටලෙන්න්නු බැ ඒ මිගොතත් කෙමර

0: සිස්ටම අලාපා මිනිහුන්නක් මේ සිම් කාඩු ජාපදිනීම දෙන්නේ නැහැ. හොට මෝකුරිය සෙහුරියා හුද්දෙන් හැම ලිබෙන්නේ ඇති සිඹි. අලිකෙන්ඩි බෑන්න ජේ ස්ටෑන්ඩඩ් වසින්නම් ජේ. දැන් බේෆලක කුරීග දෙත්තේ විවාහක ඉන්නත අලුගඬු මස්ලු මීග මේ මෙහාර ඒ දුම්සම් මස්සද. ඉන්නත දුම්සම් මස්සද කියම සීදා බෙමියලි කණ්ඩියේ. එම් මොරේද දෙකණ්ඩියක නොයවැන බුණාහින් දුම්සෙක් දික්කන්න වික්ක නුත්තන නොවික්ක මී මීග ඔන්නම් වි ඒ ડોક્ટર රාජීව් දාලෝ අහන රාජීෂ් දාලෝ મેડિકલ බහුරු වැග ගුණංජි ඇච්චිකේ දැන් අලෝ
1: මොන බොබුයි මොන දෙහෙර ඒ දැන් එහෙන් මජාසිකට ගුණ බහුණ ඇච්චේ කන්නේ ගැස්
0: මේ වෙම්කෝය මාගේ සරහද්දුග මේ කොරා හොරියා මේ මගුමතින් නගා හොරියා කුණීගෙ නොදිය නොපසෙන්ට ඉස්සා කරන්නේ ඒතන්ත නොමුකා දක්ුණි.
1: එතඩොන් එතන
0: මේන්නනේ ෆස්ට් ෆුඩ් ගොලීග කවුන්ටරෙන් හදාවා කොම්මස් දේරු කුජ්ජල්ලාව ඒ ගවාගේ දැස්සන් මීහුන්ත මිගෙන්දන් එක්ක තරි බෝදා සෑබොඩ ඒගෙන් ඉන්නේ පාරුබොඩ දැන් අනෙක්ක වෙම්කෝ මීහුන් ඇස් කුණි නගා රකල කොතලෙන් හච්චේ බණින් හැම එකනේ එක්ක ෆස්ට් ෆුඩ් ගේ කෙෆේ කාර
2: ತಂತನುಗೆ ಗವಾದ ಗೆನ್ನಂಜೆ ಬದಲ್ತೋಗೆ ವಾಹಕ ಬರಗಿನ ಕಂಕ ಎಂಬ ಫಾಹ ಕೊಡಬ ಎಂಬ ಹುರಿ ಅಳಗುಣಮೆಂಗೆ ತೆರಿಗೆ ಸಿಂಗೆ ತೊರಂಗಳು ಕೊಲ್ಲಂಜೆ ಬೈ ಕಂಕ
1: මිහොන්ගේ සමාල්කම් ගෙන මට්ටකස් වර මොලිත ගෙග්ග බහදා හැම මෙන්නමස් මේ හොරියා කම කුරාරු රක්කාතරකම ගොතන් ඒ සරහද්දුගේ රක්කාතරකම අල් මෙදන්න වෙ දෙමෙ ශෆිය පහ කර බෙ කොණිබොණින් සදාම මට්ටක කරන් ජෙහ කන්තත් අපි සල් මම හම විශ්නන් ජෙහ කම මෙ දෙත එමෙ ඒවිස් යම මම හොටා හින්ගමු තර ගවාද ගෙන්නන් ජෙහ බදලෙ ගොතක දෙමෙ ශෆිය පහ කර මිසාක එහෙර මේ ඔකාලා ඒ ආකරේ වර මොහිම කමේගේ තල්මන්න කම්මති ෆිහාර්තව ගොන්න මේ කරුදාහ තට්ටකේ හැම හිසාබු ගණ්ඩක් හැම එලේ වර බොඩු කුඤ්ඤක වෙගම එමෙ මේ අල්මෙන් වර විශ්නාන් ජෙහි කමේ අලොන්ඩ සේවනේ ගේත තෙ මේ අල්ගණ්ඩ මෙහෙන් දන්න මේ අල්ගණ්ඩ ෆෙන්නෝ ගේ එන්නම මේ ගොරේ දාන ගේත ඒ
2: දේක බේ
1: සාෆ්තාර් කොම්බ බේ ෆල කවි සාෆ්තාර් කන් ඒ මෙස් ගොන් ජෙහ නනක හිසාබුණු ගොණු වඤ්ඤ මස්සද ඇත එනෝන් ගොතෙන් හදන් ජෙහ අලි ශරර නැතිය දස්පින් බහට්ටගේ යාලන් මීහක වංගයන් හොරගෙන නමස කහ ගොත සෙදමාන ඒ හැම මොහෙම කම මේ දෙන කාබතක ਵਿਕਾ ਤੰਤਨੋ ਗਏ ਗਵਾਦ ਗਨਜੇ ਬਦਲ ਤਰੇ ਵਰਨ ਲਾਨ ਗਲੋ ਚੈਕ ਗੋਤਗ ਐਸ ਫਾਹ ਕਰੇ ਉਨ ਦੇਤਾ
2: ਐਮਤੀ ਬਫਨਾ ਦੇ ਸਕੂਲ ਵੇਨ ਤੈਂ ਤੀ ਬਫਨ ਗੇ ਲਾਵੇ ਰਿਕਵੈਸਟ ਕਰਵਾ ਵਾਗੁਤ ਮਿਹਾਰ ਮੇ ਕੁੜਤਮ ਹੁੰਦਨੀ ਮਿਹਾਰ ਹੈਗੜੀ 40 ਹਮਿਨਟ ਹਿੰਗ ਇੰਗੇ ਤੋ ਹੈਗੜੀ ਫਨਸਾ ਸਿੰਗਮਾ ਹਮੇ ਲਾਵੇ ਰਿਕਵੈਸਟ ਕਰਮ ਗੇ ਵਾਗੁਤ ਮੇ ਤੇ ਹਮ ਆਵਸ ਕਰਵਾ ਲਾਵੇ ਰਿਕਵੈਸਟ ਕੋਲਵਾ

0: රාජ්‍යගඩි අල අංගෙන් කුදෙන් තසේ ඒකාල් මංසතතේකෝරණේද දැන් එකුදින් එසීම දැන් කුදින දස්කෝද්දී ඒකන්තත කුරන් එන්කරේජ් කුරුම සමල් රාගල් කාමයක් වර උසාවයසුද එකතා පාතු මංසතතේ දිවේ රාජ්‍යග කුරා තීරේ අංගෙන් කුදෙන් තසතව හොයද බාරියකි වර ඕගාතේරි වර මාජා කන් මාලිග රැටේන බස් ආ කාන්තත බස් කොද්දී කුරියර මාසකේ කොද්දී හිවරුදේ තක්ටි මාලියකි වර කාමියාබ් එ මාසකේ වර කුලා දායරා එක පුරාමින කම රාජ්‍යේග අල දිවෙහි අංහෙන් කුදින් තකේ වෙගෙන් දිවේ වන්ත ඩිසයින් ත බේනු කොගෙන් හදා ගහනා තසයි කිස වර කාමුදේ දිවෙහි වන්තසන් දමහට්ටා තිව දිවෙහිග සගාසේ දමහට්ටම් පුරායි මසත් හුරිහා ගහනා තකේ ඒ අමිල්ල උපෙද්දුන් තැසුන් ආතුව
1: මරීගේ කුවරි හයිෆා මුහම්මද

0: dono ta fulok wa ke deben mi tanaka hingalan de mu ke terega mi dimawa go teki habir finjan no kuma hingalan mi diei demi hingalan eden e hisab ngal gon khial kurama ge de mi hu kama ekan go warak kunda ehema edi agotak gos vilagane annati emi warak kambod wej habir finiga ehema e vilagano annati ein rakka tirwam vegen gaha kan eri ma bodu gahe vesno ghaakan eri ara hingafa daame honnan ainnu lewe hesabu tankolen usko huri hesabakan eru ara eta gaen tofalaik ei tofalu kiya uleni gasgav ga honnane fenharu lagotan edivan holu holu deka fi bede tantaga adi gahun unikame libigen edifa honna kudi kudi baagandu kahala tantaga ware vehone maharulane fen eka tantana mekani tofalu ei waluge namun divhin kiya namegge gotuga emme fahuga korak laviyani beenu kokke waluwesme innani walu ehme ma mitanuga mitto falu kima e emmenna be sifa korwe ei walekkama ehme e gotan hunna tofalakam me eruni amban manu me eruni ena eruni mi anna vilagandu ge vaenna varen salama eva erigen vigoteki mi gahuge fattoga adi gasganduga wa alagen vissara as nimi diyeiru vilagan nimi diyeiru de gofiganu gaivumuge sahabon gos ambammanu egterega tashibi tashibi ma ena kanu fevon vilaganu diyamak de mine mi gowali ambammanu damammanu gowali ambammana koba kiyene bunime ena waran hima adakon ena bunani thiman namiyoti nufebi fai. Dem meena visni gas kandal. Vaguten nudi duefa diyei bodu maavadi kariya. Gosa abuni ambammano dambammano gahaku tofalu vejje mano. Mi andani mi eeruga kiyavule bandhiigi vattara. Mi eti sifakuri. Ambammano dambammano gahaku tofalu vejje mano. ए सलाम एक कुरंग गस्कनाल देश बुनी मावड़ बुनी नुकरे ने ए सरकार रुगे बड़ो गहे ए गस्कनाल आकर नुकरे ने बुनी मेन अगे हितम मुलिंग हमारे होंगे लिच दें दिए ये दो हा कंबर कायरे कंबर वेरिया है कि दगनु तलामी है कंबर वेरिया है दगनु तलामी है कायरे गुस्सा बुनी वारब बड़ो कम को एमी है ದಮ್ಮಿನ ಬುನಿ ಕೋವಾಹೆ ಬುನಿ ಅಬುನಿ ಅಂಬಮ್ಮನು ದಂಬಮ್ಮನು ಗಹಕು ತುಫಳು ವೆಜ್ಜೆ ಮನು ಗಸ್ಕಂಡಾಯಲ ನುದಿ ಮಾವಡಿಯಾಗೆ ಫುರಲು ಫೆಂವರು ಬಲಿಕೊಲ್ಲ ದೇಶ ಏ ಫುರಲುಗೆ ತೂಣುಕಂ ಗೆಲ್ಲಾದೆ ಗೆಲ್ಲಾ ದೇಶ ಬುನಿಮ ಕಂಬುರು ಕಲೆಗೆ ಬುನಿ ನುಕೆರೇನೆ ಏಯ್ ಸರುಕಾರುಗೆ ಬೋಡು ಮಾವಡಿಯಾಯ ಏನಗೆ ಫುರಲುಗೆ ಫಂವರು ಬಲಿಕೊಲ್ಲಾಕ ತಿಮ್ಮನ್ನಾಕ ನುಕೆರೇನೆ ಬುನಿಮ ಮೀನ ದ್ವೇಫ ದೆಮ್ಮೆ ದಿಯೈ ವಾರೆ ಫೆಂಗಣು ಕಾರಿ ಎವಿಸ್ ಮೀಹ ದಿಯಾಮ ಗೊಸ್ಮಿ ಬುನಿ ಅಂಬಮ್ಮನೋ ದಂಬಮ್ಮನೋ ಗಾಹಕು ತಫಳು ವೆಜ್ಜೆ ಮನೋ ಗಸ್ಕಂಡಾಲ ನುದಿ ಮಾವಡಿಯ ಮಾವಡಿಯಾಗೆ ಫುರುಲು ಫೆಂವರು ಬಲಿಕೊಂ ನುದಿನ್ ಕಂಬುರು ಕಂಬುರು ಉಂದುಣು ಗಿನಿವಾದ ಕೆರೆಣಿಚ್ ಕಂಬುರು ಉಂದುನಕ್ಕೆ ಕಂಬುರು ಗೆಂಗುಳೇನು ಗಿರುಬಾಯಿ ಗಿರುಬಾಗ ಇನ್ನಾನು ಉಂದುನೆ ಏ ಉಂದುನು ಮಿ ಹದನಿ ದಗಂಡು ಎಚ್ಚಿ ಎಹೆಮ ಎ ಉಂದುನ್ ನಿವ್ವಾಲಾಫಿ ವಿಯಕಾದೆ ನೋಣ್ಣಾನಿತ ಏನಕ ಮಿ ಎಚ್ಚಿ ಹೆದೇನೆ ಗೊತ್ತೆ ಎಹೆಮ ಫೆಂಗಂಡು ಕಾರಿ ಮುನಿ ಫೆಂಜಾ ಎ ಉಂದುನ್ ನಿವ್ವಾಲಾದೇಶ ಬುನೇಮ ವಾರೆ ಫೆಂಗಂಡು ಬುನಿ ನುಕೆರೇನೆ ತೀ ಸರುಕಾರಗ ಬೊಡು ಕಂಬುರೆ ನುಕೆರೇನೆ ಬುನಿಮ ದೆಂದಿಯ ಇರೇರು ಕಾರ್ಯ ರೇರು ಕಾರ್ಯ ಗೊಸ್ಸಾಮಿ ಬುನಿ ಅಂಬಮ್ಮನೋ ದಂಬಮ್ಮನೋ ಗಹಕು ತುಫಳು ವೆಜ್ಜಮನೋ ಗಸ್ಕಂಡಾಯಲ ಅನುದಿ ಮಾವಡಿ ಮಾವಡಿಯಾಗೆ ಫುರಲು ಫೆಂವರು ಬಲಿಕೊಂಡುದಿನ್ ಕಂಬುರು ಕಂಬುರುಗೆ ಗಿನಿ ಉಂದುನು ಗಿನಿನಿವಾಲ ಅನುದಿನ್ ವಾರೆ ವಾರೆ ಫೆಂಗಣು ಬೋಯ್ ಹುಸ್ಕೊಲ್ಲದೇಶ ಮೀ ರೇ ರೇರಕ್ಕಿ ಫೆನುಗಾವಳೆ ಹೆಚ್ಚೆ ಏತ್ ಫೆಂಬೋಣೆ ಬರಗ್ಗಿನ ಬುಣೇಮಾ ರೇರ ಬುಣಿ ನುಕೆರೇನೆ ತೇ ಸರ್ಕಾರ ಬೋಡ್ ಫೆಂಗಂಡೆ ತೇ ಫೆಂಗಂಡ ತೆಕಾಕ ಕುರಾಕ ನುಕರೇನೆ ಮುನಿಮ ವಗುತು ನಗಾನುಲ ಮೀನಮಿ ದಿಯೈ ಅನಕ್ಕ ಮಾಬೂರು ಕಾರಿ ගොස්සාමි බුණි අඹම් මනෝ දඹම් මනෝ ගහ කුත්තඵල වෙජ්ජ මනෝ ගස් කණ්ඩායල අනුදි මාවඩි මාවඩියාගේ ෆුරොද ෆෙම්වර බලිකුන්නුදින් කඹුරු කඹුරු ඔොඳුනු ගිනිනිවාදින් වාරේ වාරේ ෆෙංගඩු බොය හුස්කුන්නුදින් රේරු රේරුගේ කම්ෆයි තොරවාද දීපානයිච. මාපුරුකයි මාපුර බදවෙන් ඒ ඉරේරු කම්පත්ත මාපුරකි උදු හිවුල ඒ භාවත කුඩ කුඩ එච්චේ. බොනිම මාපුරබුණි නුකරේනේ එයි සරුකාරුගේ රේරේ සරුකාරුගේ බොඩු රේරේ නුකරේන බුණිම දෙම්මිතියේ හම වගුතු නුනග ඉරුවහුදු කාරය ඉරුවහුදු කාර ගොස්සා බුණි වර බොඩුකමක්වේ මේ එදුම් ඉරුවහදු බුණේ කුරිය ගෙන්දාශ බුණා බුණි අමම් මනෝ දමම් මනෝ ගහ කුත්තඵල වෙජ්ජ මනෝ ගස් කණ්ඩායද අනුදින් මාවඩි මාවඩියාගේ ෆොරොද ෆෙම්වර බලිකොන්නුදින් කඹුරු කඹුරු ගොඳුනු ගිනිනවාද අනුදින් වාරේ වාරේ ෆෙම් බොයනුදින් රේරු රේරුගේ කම්පතුග ලෝවලෙන් අලා නුදින් මාබූරු මාබූර් හිෆෑන් කාලාශ හෙවරු කන්තම් මි දිමාවන මි දනීහම සීදා ඒගේ ඉඳිකොළු එච්චා දිමාද බුණේමා එරුවාහුද බුණේ නොකරේන ස්තී සරකාරුගෙන් බොඩු මාබූරෙ නොකරේන දෙන් මේන කොඩකුන් ඉසිීදෙන් ඇඳව හිතන් ඇරි එ බෝතය අධි ගොයින් හුස් නොවේ දෙම් මීන විශ්නාාව මිදියයි බුලාකාරය ගොස්සාමි බුණි අමම් මනෝ දමම් මනෝ ගහකුත්තඵලු වෙජ්ජ මනෝ ගස් කනායලා නොදින් මාවඩි මාවඩියාගේ ෆුරොද ෆෙම්වර බලිකොන්නුදින් කඹුරු කඹුරු උඳුනු ගිනිනවාද නොදින් වාරේ වාරේ ෆෙම් බොය හුස්කොන්නුදින් රේරු රේරු කම්පතු ලොයවලු අලාද නොදින් මාබූරු මාබූරු කායනුලි ඉරුවාහුදුගේ කරු ගහිපාදේශ බුණේම බුලා බුණී අවස්කුරමහයි ඒරු ඇති වර බඩුහය එ වර බාර දුවාගතති ඉරවාහුදු පාත දුවාගතෙන් ඉරවාහු දුවාගතේ මාබූර අතුල මාබුරු දුවාගති රේරදිමාල එෆෙන්ගඩු ගවුලේ ඇත රේරදිමදුව රේරු දුවාගති ෆෙංගඩ අදිමල් ෆෙංගඩු දුවාගති කම්බුරු ගොඳුනු ගිනිනිවාල කඹුරු දුවාගති මාවඩියගේ ෆුරොද ෆෙම්වරු නත්තාල එහිසාබන් කඹුරු දුවාගත්තේම මාවඩිය ෆුරෝහිවන් දියගතුසු ගස් කණ්ඩාලි ගස් කණ්ඩාලේරු අඹම්ම නොති මරුව එහ මිවාහක මි වීගොතුම් මිවාගොතකි වර දිගුල වර ගින ෆරාච්චකෙක්ගේ එහි හෝදන් දමම්ම නජ්‍යහුණේ ජෙහිගෙන් කුරම්වී කන්තකහම දෙවුණුවරු අස්ලු මිදියයි බීවගෙන් අයිමත්ති එහෙමීම එභාවතුක කම දිරිවුළුමුගේ විශ්නම්වී කමකි මිවාහක මෙලිවේ බරතකිහි අනුගන්ුවෙන් දිරිවුළුමුගේ විශ්නන් ජෙහෙනී මි නොගොතාය මිකහල එමජන්සී කමෙක්ගා ලස්නුකො කුරංජයේ කංකං කුරංජයන් ඒරුම් දිරිවුළුමුගා මෙයන්න කංකං ෆූබෙදයන් එහෙමම හොරිහා කුදිමස් එකම එබ්බාර දුන්දී දිරිවුළුමුගා දිමාවා කංකං හල්ලු කුරුමුගා මිහා දිගු මගකුන්නු ගැංගොස් කුරුකො කන්තත්තක් කුරන් රඟල කුරවේන ගොතක් විශ්නාලාගෙන් කුරීම මිවාහකන් එලිබේ එබ්‍රන් අරගුණමන්න ලිබේ
1: නිකාල ෆෝකල වහක හිසියම්මන හමය අයිස්ෆා මෙවැනි කිහිනැත්ත
0: මෙහර මිවාහකතම් මේ අරගුණමෙන් හම කාබෆාන් මිහුන් ඒරු කුදින්නන් එකුදින්නන් හමජිහුම එකුදින්නන් අලාලිමුගේ තෙරෙන් මෑම්මෆැන් කියාදමුදාවාහක් අධි මෑමිෆැන් බුණගෙන් එමිහුන්ගේ එපද ගෑම් මිහුස් මිහුම් කාෆමෙන් මාමමෙන් අදි එමිහුන්ගේ අවලාදුගේ තෙරේ හිමනේ මිස්මිහ මෙවාකත කියාදෙන එකුදින් නින්දම් වෙගෙන් නූනේ එකුදින්න කම්බඩුවා වගේ වගුත් එකුදින් මසලස් කුරම් වෙගෙන් එ මිකාල කංකමගේ තෙරේගේ මිසාතුගේ වාහකත කියාදෙන
2: හොර බඩශකුරියා

0: ಫೋರಿಗದು ಲವೇ ಕುನ್ ಸೋ ಮಿ ಫೆಶಿ ಮಿರೇ ಶೋ ಮಿ ಕುರೆ ಗೆಂದನಿ ಸ್ಟೂಡಿಯೋ ಎಂ ವಗುತು ದೆವರ ವಿಸ್ಸಾರ ಹೆಮ ಮುಸುಮ ಬಲ್ಲವ ಎಂದ ತುರುಕುರವ ಬೇಫ್ರೆನ್ ದ ತುರುಕುರ ಉಮ ಹಮ ಮುಸುಮ ಬೇ ಇದಾರ ಎಂ ಸಬದ ಸಿಲ್ಸ್ತ ಮಾಸ್ ಕುರವ ಮಿ ಗೆಂದವಣಿ ಎಮ ಮುಸುಮ ಬಲ್ಲವ ಎಂದ ತುರುಕುರವ ವಾಣಿ ಅಹುರಿ ಹಾ ಬೇಫ್ರು ವೆಸ್ ರಕ್ಕಾವಿತಿ ಬಿಯ ದ ತುರು ಹೆಣು ತೋ ದೇ ಮಿರೇ ಅರ್ಗಮ ಹಮ ಕುರೆ ಮಿ ಗೆಂದನಿ ಶೋ ಸ್ಟೂಡಿಯೋ ಎಂ ವಗುತು ಸ್ಟೂಡಿಯೋ ಎಂ ವಗುತು ಶೋ ಕುರೆ ಗೆಂದಾರ ಹಮ ಮಿರೇ ಸ್ಮೃತಿ ಹಮ ವರ ಮುಹಿಮು ಮೌಲು ಅರ್ಗಮ ವಾಹಕ ದಕ್ಕಂ ಜೆ ಮೌಲು ವಿವಾಹಕ ಮಿ ದಕ್ಕಣಿ ಹೆವೆಗೆ ವಿವಾಹಕೇಕಿ ಮಿ ಹಮ ಅರ್ಗುಮೆಂಗೆ ಕುಮ್ಮದು ಮುಜಿತಮೆ ಬಿನಾ ಕುರುಮ ಕುರೆ ವಿಧಾನೆ ಕಂತತ್ತ ಮೇಕಮ ಗುಳೆಗುತು ಮಶ್ವರ ಕೊಲ್ಲುಮ ಖಯಾಲ್ ಬದಲ್ ಕೊಲ್ಲುಮ ಅವಹ ಗುಳು ಬಾಲುವ ನನ್ನುಟ್ಕೊಲ್ಲುವೆ ಅರ್ಗುಮೆಂಗೆ ನಂಬರ್ ಕಿ ತಿನೆ ತಿನೆ ಹಾತರಿ ಸುಮಿಂಗ್ ಹೈ ಸುಮೆಹೆ ಮೇಹರ್ ಮಿಂತಿ ಶೋಗ ಫಿರ್ತ ಬ್ಯಾವರಿಯ ಗುಳಿ ಫಾ ಅಸ್ಲಾಮ ಅಲೈಕುಮ್ ಅಸ್ಲಾಮ ಅಲೈಕುಮ್
1: ವಾಲೈಕುಮ್ ಸಲಾಮ್
0: ಕುಂಬೆ ಫ್ಲೇ
1: ಮೊಹಮ್ಮದ್
0: ಮೊಹಮ್ಮದ್ ಹಾಲ್ ಕೇನೆ ತೋ
1: ಹಾಲ್ ವರ್ದಾಂಗಳ ಯಾದ ಕರವಿ ಅಲ್ಹಮ್ದುಲಿಲ್ಲಾಹ್ ತಿಕೋಂ ಪಾತಂ ಕೇನೆ ತೋ
0: ರಾಂಗಳ ರಾಂಗಳ ಮೊಹಮ್ಮದ್ ಕೇ ಐಸಾವ ಕಿ ತೋಳೆ
1: ಮೇ ಒಳೆ ನೂಳು ಮಾಲೇಗ
0: ನೂಳು ಮಾಲೇಗ
1: ಆದಾ
0: ಕೇನೆ ವ್ಯಾ ಜೆಹೆನಿ ಬೇರುಗ ತೋ
1: ವರ ವ್ಯಾವಾರ ವಿಶಾರ
0: ಆ ವರ ವಿಶ್
1: ದೆ ನಿಯದು ನಿಯದು ಅದಿ ಮಾ ವಿಶಾರ ದೋ ಮೀರೆ ದೆ ಮಿವಗುತು ವಾರೇಣು ವೆವೆ ಕಂ ಲಾಜೆ ವರ ಬಾರ
0: ಮಿಕೊಳ ವೆಸಿ ಕಲ ಉದೇರುಮ್ಗೆ ಕಂತ ವೆಸಿ ಇದ್ದು
1: ಎಗ್ಗಮಕುನು ಮಿಳನಿ ಕೇಮ್ ಮಿಮಕ ಎ ಬಯಂಗ ಹ್ಯಾ ಬೋಡ ನುಯಂಗ ಏಕಮ ಕಾಂಡು ವೆಸ್ವರ ಗದದ ಬಾಣಿ ವೆಸ್ವರ ಬೋಡುಕೊ ಉಂಡನಿ ಮಿಮ ಉದರಿಸ ಆರಾಣೆ ಹಿಂ ಇವಣ ಮಿ ಅನಕ ಎಮ್ಮೆ ದಿಯವರ ಬೋಡುವ ಅದು ವಸ್ವರು ಮಿದು
0: ವರ ಬೋಡ ಮಿ ಉದ ಅರಾಫ ಇತ್ತ ಎಂಬ ಫೇನೆ ಹಮ ಇಂಗೆ
1: ಉದಾರ ಮೋಸುಮ್ ಅನಕ ಮಿ ಅಣೆ ದಿಯವರು ಎಮ್ಮೆ ಬೋಡುವ ಮಿ ಗುಣ ಪೊಯೆ ಮಚ್ಚ ದಿಮಾವ ಅಣಕ ಹಂದು ಪೊಯೆದು ಮಿ ಮುಸ್ಕುಳಿಂಗಿ ಅಣೆ ಪೊಯೆ ಮತಿ ಫಣರ ಅದೇ ಸಾದ ಪಣರ ಮಹುಗೆ ಸಾದ ಪಣರ ಇದೆ ಮಹುಗೆ ಎಮ್ಮೆ ದಿವೇ ಮಸ್ ಮಿ ಕಿಯಾಣಿ ಹಿಜರಿ ಮಸ್ದೋ
0: ದಿವೇ ಮಸ್ತು
1: ಫೋಯೆ ಮತಿ ಕಿಯಾಣಿ ದಿವಸವರು ವಾರ ಬೋಡುವ ಆದಿಯ ಹಿಲಾಫ ಅಮ್ಮು ಕೊದ್ದಿಯವರು ಬೋಡುವ ಗೊತ್ತು ಗೊತ್ತಾಣೆ ಕೇತಿ ವಂಜ ಉದವೆ ಸಾರ ಅಣಿತದೋ
0: ಹೆಲ್ಮೆಟ್ ಹುಟ್ಟಸ್ಮೆ ಫೆನ್ನಾಣೆ ನಂಗಳ ಕದ್ದೋ
1: ಹೆಲ್ಮೆಟ್ ಅದಿ ಮೂನು ಗಣು ನೆತಿಯ ದೋಣವೆ ಸುಳು ವೇಣೆ ಅಡಕ ರಂಗಳು ಕೋಟೆ ನುದ ಇಡುವ ಸ್ವಾಣೆ
0: ಏಕಲ ಹುರಿಯಾ ಕಮಕ ಅರ್ಗುಮೆಂ ಮಿ ಮಿ ದೇವೆ ಫುಲುಂಗೆ ಹಿದಮ ತುವೆ ಸೆದ ನೇಲ್ ತಮಾಸ್ ಕುರಮುನ್ ತತ್ತ ತೊ
1: ಕಿಗದ
0: ಮುಸ್ಮ ಬಲ್ಲವೆನ್ ದತುರು ಕುರ್ಮ ವೆಸ್ ಮುಸ್ಮ ಬೇದಾರೆನ್ ವೆಸ್ ಹಮ ಮಿ ಮಿ ದೇನೆವೆ ದೇವೆ ಫುಲುಂಗೆ ಹಿದಮ ತುವೆ ಸಮ ದೇತ್ರೆ ದೇತ್ರೆ ಏಕಲ ಕಂ ಕಮಾಯ ಬ ಮಸಿಕೆ ಕುರವೆ ಮಿ ಸಮಾಲು ಮದ ತೊ
1: ಸಮಾಲು ಸಲಾಮೆಂಗೆ ಪ್ರಥಮ ಸೇಫ್ಟಿ ಫಸ್ಟ್ ಏ ಪುನಃ ಪ್ರಥಮ ಅಕ್ಕ ತೆರಿಕಂ ಹೇಗೆ ಪಹುಗ ಇದೇ ಹುರಿ ಕಂತದ್ದು
0: ಮಿರೆ ಮಿ ಅರ್ಗು ಮಿ ದಕ್ಕನಿ ಸ್ವಾರ ಮುಹಿಮ ವಾಹಕೇಕೆ ಮೊಹಮ್ಮದ್ ಮಿ ಕುಮ್ಮದು ಮುಜಿತಮೆ ಬಿನಾ ಕುರ್ಮ ಮಿ ಅರ್ಗು ಮೆನ್ನ ಕುರವೇನಿ ಕೊಂ ಕಂತದ ಕೆತ್ತುವೆ
1: ತಿ ನಂಗತಿ ಮಿ ಫರದಿ ಫೆಂಬರು ಗತ ಮಿ ಅಳಗಣ ಮೆನ್ ಮೆನ್ನ ಕುತ್ತಕ ಅರಾನುಗತು ಏಯ್ ಎಮ್ಮೆ ಫುರ್ತಮ ಕಮಕಿ ಎಣ್ಣು ಎದಿ ಪೊರಿ ಗಾಣು ತಕ ಗವ್ಯಾತಕ ಪೊರಿ ಅಮ තබාවුම් බෝධම් බෝධම් වෑගෙන් ඒ ගානුන් තක ගවෑත්තක බරාබර අහුළු වෙරුවම කියෙයි තිමාමී හා සොරතම එකංකම අරංගල දෙලුම් ඇයි අදි නිසායක ගානුණු ගවෑද හදාපුන් ලේර ඒ බයි ගානුන්ත ගවෑත අලුවන් වන්න නිසායක පස්බී ගොතම් බලර අලුකට උඳකු ගානුනෙන් නූන ගවෑද සොයදාන නොවස් ඒ ගානුන ගවෑද හදාපයොත්ති මුලි මුජිතමෝගේ ගවෑද බෝධම්බන්ජන එමිසාලක මගුමතිය ගවැල්තක බෙලියස්
0: එමෙ තුත්තු ඉරු කොංකමෙත් කුරවේනි අල්ගුමෙන්ගේ දාරින් එමෙ කුඩේරු මික්කාකංකම දුරුකුරා
1: දාරින්න කියා දෙවැනි වෙස් වර්තම මේ ඉබුණින් වර්තම තිමාමීහා යෝරියා කංකම අහුළු වෙරිවේ ඒගේ පහුග ඒකංකන් දාරින්න ආම දස්කොත් දෙ මිසාලක මගුමතිය අනේ හිඟායිරු ඒ එහම අනෙහෙම් බුණඥා කුෂේ දොත්ත හිඟා මීහුන්නම් හදා ෆොන්න තම් සියවා දොව්වා මීහුන්නම් ඔන්න තනක හිඟා බිඟා වලමකි ඒවිස් කුෂෙත්ත උසූලේ කොටම බයර එකංකම් වෙස් දරින්න එන්න කුඩ ඉරුම් ෆෙෂිකෙන් හම කියා දෙම්බි ඒ හිඟා පදා ඉර වෙස් පේමන්ට් උංග කං ගංජේ හැනි මගොරස් කුරන් ජේනිස් බදාසක මගොරස් කුරා තනෝක දෙන් ඔති වකි යෝමරක දියාම ඒගේ මති කුත්ත ඒ කාල කුත්තක වෙසම ආර ගණෙවෙනි ගින පහරන් අමි බෙදෙනවෙරින්ගේ ඉහුමාලු ප්‍රතමකමකන් ඉන්නනි දෝ බෙදෙනවෙරින්ගේ ඉහුමාලුගේ සවබුන් හගීගතුක මේ කුජ්ජා අනෙන් අත දාම් මාගු පහි වනි ගින පහර දෙම් බරගින මිහුම් බුනේ මේ රවා ජිහයාත දෙම ෆෙරින් එක වකි වන් ජොමකි කුජ්ජා ඒ ගොත අනෙ මේ දාම් ෆුරසත් බොඩු කමක හගීගතුක ඒකී අදි එහෙනේ කියාප ඒකී අදි කුජ්ජා ඒගොත කුත්තකන් අරය ගන්නම් මේ සබබේ කිය නොබුණේ වෙන්නේ මිසාලක කොම්මස් ඒකහුගේ බෙදනේ බෙදෙන වෙරි කමුගේ දසුකත කුජ්ජා හුන්නානි එහෙම වෙද්දී බප්ප වියස් අදි මම්ම වියස් ඒ කුජ්ජා රංගා තරු වියත පුරාකම් වඤ්ඤා ඒ කුජ්ජා කුත්තකන් අරය නුගන්නානි දැන් ඔයිකම අංගොතකි ඒ තේදු බහු මුරිහා කමේ රංගලන් ඔලොස් සිදුවා දිනු එයි අදි වරම් මුහිමු කමේ තේද මුරියාකම කියා දෙම එවස්කම ඔලවනුලා එන් ඔති මිසලක මුජ තමෝග ආමු ආමු මිහුම් වෙස ඒ කුත්තක අර නුගතු ආමු මිහුම් වෙස මි හෙදි ෆෝන ගවත්තක ගානුන්තක අහුළු වෙරි වේ ඒ ගොත දාකම වඤ්ඤා මි එහෙන්න නොවන දෙන් ඔති ඒ කුත්ත මි තම් ෆීසී දාරත කු මිසලක ෆුදුම් වෙස මේ කුඩි කුඩි හැම වර කුඩි කුඩි කන්දත්තවස් බයි පහර මේ පහරෙ ගස්සනේ මේ අනෙගොත ෆුලුන්නම් අනෙකෙටි කුරණී කියන ෆුලුන් මෙසම වර වර හැම බාද වර රංගල හැම එනවස් උලේන තකොම් මෙත අකුස්තන් කොලේ අනෙ වත්තර ගෙමි හුස් බයි පහර ෆුලුන්නම් වෙස් වාගොත කි කුඩි කුඩි කන්දත්තව ග මොහාමලයක් වර වේ ගොතුම් බයි පහර
0: දුකල් දෙවෙනි දෙත
1: මේ හානේ
0: කලකංකම් දෙන් අල්ගමෙන් දැන් ඉන්සානු වියදත හුරි හගුත් කේස් කංකම් වානි දැන් වර රංගල වාහකත කෙන්ගේ තුති දක්කාලිද කොල්ල වෙත ජහලනි
1: ආ ඒ වතම් මිබුණා හෙන් අම මේ ෆුදුම් වෙසම කුරම් විකම කි මේ ෆුරතම
0: අම සේහත් හංග ලවජාම මාගින වාහක අල්ගමෙන් දෙකි ජෙනු තො මෙහර
1: ඒ වනිද ආ තවයක ගාංගා දැන් ඒ කුඩ ප්‍රෝග්‍රෑම් එක දැන් එම්ම මීහක පුරුසත දිවිග මීහ කුඩ කුඩ වෙන නොත වාහකට ඒ කිතං කොල රංගල පුරුසත ලිවිගෙන් ඒ වාහකයක වාගත වාහක දෙක කියන්නේ නුත
0: කුඩ කුඩ වරගින වාහක දෙක කියන දත
1: ආ
0: කොම්බකතෝ ලවහස කුරානේ
1: ලවහස කොල්ලන් හමමි ඒ ෆාතුම් මිස්තින් දඩුවහන් දෙන් ප්‍රෝග්‍රෑම් අඩුවහන් තිබි හුරියා මිහුන්නම් හම ලවහස ලවරීති හුරියා මිහුන්නම් හම හාස වකි මිහෙන්නම් හම එම්මෙන් ලබ්බ සම හාස
0: ආදර් බුරු ශුක්‍රයන්ග තු මොහමද් අලුනාද අලක්කන්නේ මොහමද් අපි බද්දල් විදත
1: අල ෆාතුම් නම් බද්දල් ඒක අලුවන් වර සපෝට් කරා ප්‍රෙසෙන්ටර් ෆාතුම්
0: ඩ්‍රාමා
1: ටයිටි යාලෙන් මී හම මේ අනෙක් ගොතපුණා ඇච්චන වර රීති ෆාතුම් ආඩු ಆದ್ಲವಜ್ಜಾದ
0: ನಿಂಗೆ ತೋ ಕೇಳ ಬಾಜೆ ರೇಖೆ.

0: මේ පේරන්ටක් කුරේ දෙවෙනි වර පොඩු කමෙන් එයි හැම දැන් මිහාර හැම මේ අලුකන් මගේ දැන් මේ තිබ තිබි කුදින් වෙස් වර අනේ බණ්ඩ බපාග මේ තිබ කුදින් වෙස් නික මොළුවාන දැන් එහෙන් කුජකස් පෑවරි කොල්ලාපා මම මේ අකන් හිඟා බලාෂේ මේ තිහදාලා Google on search කොල්ලා බලාෂේ මිහාර මියේ ජු මියේ ජ කිහිනේ તો කිහා වරක තොයි චිප් කුරන් ජෙහෙනි මිකොත පලාලාපා මේ කො මෙයාලු මෙන් ડોක්ටර් උනා තෙරපිස්ට් උනා කන්නෝ බොඩක්
1: අබද එහෙම වෙන ડિපෙන්ඩ නොවේ
0: නුවේ අලුගොන් මෙන් පේරන්ට් ගේ තෙරෙන් ගාෂේ ෆට්ට ඒරුන්නේ අලුගොන් මෙන කාමියා පානේ
1: ඇස්ල මම්ම එම්ම බොඩු තෙරපිස්ට් එබුනේ දත්ත පේරන්ට් එකුජ
0: එන්ඩ් ඔෆ් ද ඩේ අලුගොන් මෙන් මෙවනේ ડોක්ටර් උන්නා ටීචර් උන්නා නරු හුන්නා මම්මයා පප්පයා බේබේ හැම එන්ඩ් ඔෆ් ද ඩේ හුරි හායිච්චි කි අලුගොන් මම්ම එම අලුගොන් මෙන් ගාෂේ කන්තක් කර අලුගොන් මේ වකාලාත නුකුරියා මි කුරින් දෙන්නවිය අලුගොන් මෙන් දුනියෙග හුරි තුවහකෝ අලුගොන් මේ අලුගොන් කුරාන මේ අලුගොන් තරිෆලා එහෙම් වි අනේ මම මීහුණ කන්නෝ බල මීහුන් චේන්ජ් කරවේ තයි නෝනේ බලන් වි අලුගොනු මෙන් චේන්ජ් ආමිල නප්ස් ඉංගෙතු
2: අ තිඹ ෆුණ ගමෙද තජ්‍රිබා ගලේක මෙදක ප්‍රෝග්‍රෑම් ගවහක දක්කම වෙසෙකින් දනි අලුගොනු මෙ මිහයි සබුන් එහුන් තිරේක ෆුරස තරවාන ප්‍රෝග්‍රෑම් ඉස් එනිමලා වගුතු වරක් කුඩතම් වෙජ්ජේ අස්ලාමු අලයිකුම්
3: වලයිකුම් සලාම වරහමතුල්ලාහි වබරකාතු
2: අහමද
3: අදගොත තන ගෙදෙප එහෙම
2: කුරියා ගෙන්දව අලුගොනු මෙන් නම් අහමද ගියඩු වර සාෆ් කොල්ලිබේ
3: එහෙන්තෝ
2: ආදි අලුගොනු මෙ වාහක දක්කම මෙදනි නුකුල දෙන් තිරිකන් හුන්න කුදින්ගේ බෙලෙනි වෙරින් මේ කම්බොඩෝම ඔය
3: කම්බොඩෝම
2: ආදී ආදී කුරිය ගෙදම
3: මෙහා රහමාද දැන් මේ ටෙලිෆෝන් කරේ මාළුමාතු දෙදේකම් බෝ මී පොණුගේ කටක අලුකට මෙන්න සම උද්‍යාග නුකල දෙපරක ඇඟුලේ ගාගඩ කොමරු ඒ ආරෙන් හා ශාබ මච්ච දිය පහුන් ගේත
2: ආදී අහමුද වරක් කුරු කොන් ගේත
3: නියත
2: වරක් කුරු කො
3: ආ වරක් කුරු එහෙම දැන් අලුකට මෙන්න ශාබ අලුකට මෙන්න ශාබ ගුණ කොට කීවස් අලුකට එන ගෝයාජ අතුරු මැටික උරාලා හුට්ට පාකිස්තාන ડોක්ටර් කො ඇස් බයලා හබුනි එලේ මෙන්න දෙලොත නුකල දෙපරක කනබ හුට්ට නෝ හේ ඒ ශාබ අලුකට ගුණ ඉවස් දැන් කියවාගෙන සුකුරු දාරුකා සම ಉಲಾಹು ಕಂತತವಾಸ್ ರಾಜಕುರೆ ವರ ಮತಿ ಹಮ ವಡವಸ್ ಲಿಗೆ ನಿಹಾರೋ ಎಕ ಉಲೈ ರಾಜಕುರೆ ದುನಿಯೆ ಕದೆ ನಿಹಾರೋ ಅಲ್ಗೊಂಡ ನಿಹಾರೋ ಏಕ ತವ ಅನಕ ಅಲ್ಗೊಂಡ ಕಿಯ ಸಮ ನಿಹಾರ ನಿಕೊ ಇಂತರ ಕಂ ಹೊಂಡ ನಿಯೆ ಕವಾತ ಅಲ್ಗೊಂಡ ಹಮ ಬೇನ ಬೇನ ಮಾ ವಾಸಿ ಅಲ್ಗೊಂಡ ನಿಹಾರ ನಿಕೊ ಇಂತರ ಕಂ ಹೊಂಡ ಬರಾತ ಕಂ ವೇ ನಿಹಾರೋ ನಿ ಡಾಕ್ಟರ್ ದಕ್ಕಂ ದಿಯಾಮ ನಿ ತಂ ಕೊಳೆ ಅಸೆ ಹೆದು ತೆಗ್ ಗಾ ಕಂ ಕರವೆ ಅನೆ ಗೊತ್ತಕ ಅಭಿನಯ ಸಿದ್ಧಿ ಐ ಬರ ಗಣ ಬಾದ ಮಾಲ ತಕ ಹಮ ವಾಕ ಸಮ ನಂಗೈ ದೆ
2: ಆ ದೆ ಬದ ವರ ಬಡ ಶುಕ್ರಿಯಾ ಅಂಗೆ ತೊಳ
3: ಬಡ ಶುಕ್ರಿಯಾ ಹಮ
2: ಆ ಪರ ಉಫಾರ ವಾಕ ತೆಗೆ
1: ಹಾಸ್ಪಿಟಲ್
2: ಅದೇ ಅಲ್ಗೊಂದ್ಮೆಗೆ ಪ್ರೋಗ್ರಾಮ್ ಮಿಹಾಯಿ ಸಾಬು ಫಿಶ್ಗೆ ನಿಮುಂಗೆ ನಾನು ಮೆದುಗೆ ಪ್ರೋಗ್ರಾಮ್ ಅಲ್ಗೊಂದ್ಮೆ ಮಿ ವಾಹಕ ದಕ್ಕಾಲಿ ನುಕುಳದಿನ ತೆರಿಗೆ ಹುಣ್ಣ ಕುದಿಂಗೆ ಬೆಲೆನ್ ವೇರಿಂಗ್ ಮಿಹುಗೆ ಕಂಬೊಡು ತಕಂ ಹಲ್ಲು ಹೋದು ಕುರಾ ಮುಹಿಮು ಮಸಕ್ಕೆ ತಕ ಗುಳೆ ಗೊತ್ತು ಹಲ್ಲು ಹೋದೆ ವಿಧಾನೆ ನೂನಮ ಕುರೆ ವಿಧಾನೆ ಮುಹಿಮು ಕಂಕಂಗೆ ವಾಹಕತ ಇಸಾ ಕೊದ್ದೆ ವಿಜ್ಜೆ ಕಂಗೆ ಉಮ್ಮೀದಾಯಕೀಗ ಮಿಹಾಯಿ ಸಾಬು ಅಲ್ಗೊಂದ್ಮೆಗೆ ಪ್ರೋಗ್ರಾಮ್ ನಿಮ್ಮಾಲಾನ ಮೆದುಗೆ ಪ್ರೋಗ್ರಾಮ್ಗ ಮೌಲೋ ಮಾತೆ ವಿ ಆಮ್ನತ್ ಖಾಲಿದ್ ಆಮ್ನತ್ ಅಜೀಮಾ ತೆಂಗ್ ಏಕೆ ಇತರು ರಿಫಾರ್ ನಶೀದ್ ತಿಂಬೆ ಫುಲ್ನೆಸ್ ಪ್ರೋಗ್ರಾಮ್ಗೆ ಫರಾತಂ ಬರಬೋಡ ಸಿಫಾರ್ ಮರ್ಹಬಾ ದನ್ನವ ಪ್ರೋಗ್ರಾಮ್ ಗ ಬ್ಯಾರ ವಡ ದಿ ಬೆಲೆನಿ ವೆರಿನ ನೋಣ ನಮ್ಮ ಮಿಫದ ಕುದಿನ್ನ ನೋಣ ಮಿಫದ ಫರಾತಕ ತಿ ದೇವಿ ಮುಹಿಮ್ಮು ಅಗುಹರಿ ವಾಹಕತಕ ಟಕ ವರ ಬುಡ ಶುಕುರ ದನ್ನವ ಎಗೆತು
1: ಶುಕ್ರಿಯಾ
2: ಮಿಫದ ಹೆಂ ಫುರ್ಸತೆ ಗ ತಿಬೆ ಫುನ್ ತಿಬೆ ಫುನ್ನಸ್ ಬದಲ್ ವಾಣಿ ಕಂ ಗೋ ಮೀದಾಯ ಕಿ ಗ ಮಿಹಾ ಹಿಸಾಬು ಮೇದಗ ಪ್ರೋಗ್ರಾಮ್ ನಿಮ್ಮಾಲಾನ ಮೇದಗ ಪ್ರೋಗ್ರಾಮ್ ಸುಫೆದ್ ದಿ ಫಾತ್ಮತ್ ವಹಿತಾ ಪ್ರೋಗ್ರಾಮ್ ಹುಶೇಲಿ ಅಲ್ಗೊಂಡ ನಾಫಿಸ್ ಅಬ್ದುರ್ ರಶೀದ್ ಪ್ರೋಗ್ರಾಮ್ ಫೋನೋಮುಗ ಟೆಕ್ನಿಕಲ್ ಗೊತ್ತಂಗ್ ಎಹಿ ತಿರಿವಿದಿನಿ ಸುಧಾ ಎಮ್ಮೆ ಹಾಯಂತರಿನ ವರ ಉಫಾವರಿ ವರ ಬಾಜ್ವರಿ ದುಹಕಂಗಿದೆ ಇರಾತ್ ಕುರಿವಿಯಾ ಅನ್ನ ಹಫ್ತಾಗವಿಸ್ ಬದ್ದಲ್ ಕೊಲ್ಲಾಣ.

0: ත්ත ෘතමත්වහි අතද
1: අදයාද
0: දැ ඒගේ මේ අස්ලකි ඒගොත කොරකෝ කරන්න හම ඒන සහ පරුදු නමත ගොස් පොරතම බාත්තහියාතු කියස් පුදේකම බොරකම එම මොලවිතුර ගොතකි ඉබ්‍රහන් සලවාතුගවාකයකි ඉබ්‍රහන් සලවාත එක්කොක් කියවෝ ආද ඒදැන් අද බරිත ඒක පස මනගනුමෙන් කබ්බලු ගසා බා ගබරු ගසාාශයි දජ්ජාලයකම රක්කාාතරිකම ඒද තුරු දවා ඒ ඉතුරු කරඥා ගොත එකමගේ පුදේවරු ගත අවස් කරන්න එක කම දෙමාවකෙන් යුදුරන් නැත්්‍යකම ගාවන්න මත්
1: මෙදු අත්තහියාතු නන කුරුකොක් කියා කන්න
2: මෙදුහත් අහියාතු
1: සාාවක්හ කියන් ඉන්නන
3: ෘර්ත මතයද ශහදතුක බෑ පුදේනග
0: පුදන
3: ශහදතුක බෑවම් පුදයන කොම අත්තයි මේ සොදවතුක බෑ ෆොර්තම ඇත හතු නුගෙන සෙමරග
2: සාහකඩැම්පි එම ඒද දෙත මේ සක්කන බේන වෙච්චකි
1: දෙම අසුරනමාතුගේ ඉන්නනි කිතරකු ඇතෝ මෙහරු පුරතම දෙරකය කොක්්ා
2: සුන්නතුව දෙත
1: අද දෙන් පහුන් කුරාන් ජෙහේතෝ මෙහ නමාදු කොක්්ා සුන්නේ
0: මෙ අසුරු නමාදුගේ මෙන්න සුන්නතකි රවාතිබ සුන්නතෙන්නු දෙ හදිසක් හැබයි නබිය සල්ලා සල්ලා බෝධාව තරමේ දිරිවාකර හදීසන් එයි මේ රහිම ඔල්له ඉම්රම් සල්ල අර්බන් කබල අස්්‍රමාණයක ල්ලෝ සුහනවතාලා එමීහක රහමල්ල වාශයේ මීක අසුනමාද හතරකො එක්කුරු ගේත එහෙම හතරකව අද අසුනමාද පහු මේ සාලක තහියතුල් මස්ජිද් නූනීයාම කශනමාදෙන් නූනීයා මි පදක්කමෙන් නැතිජක ඉතුරු නමාදෙන් ජෙහෙන ඉතුරු සුන්නතෙන් ඉන්න ගත කුරාක පා
2: සබඩම දෙත්ත ආශකරියන් ගත අදවුමෙන් අනකස් ලිපයි මේ ස්වාද දන්නවාදාන තිමන්නයකි මාදේග ගෙදර හොරි මීහැක මාලයා බර කෑරි අතොලෙක්ග තිමන්න වසම්වරයගෙන් ඔලෙම දතුරවෙරන්න ඔන්න නමාදු කරම ඔන්න ලී අලුවන්ට ලිබේනතෝ ශහස්ම
3: මේ තතුරුවරින්ගේ නමාත් කොන්තෝග අල්ගුණුමෙන් මේ වසනක බලානි කොන්තන හය තිමන ගෙදරුව පුට්ටේ මතන ගොස් නොත මතන ගොස පුට්ට තැන් ඒක මේ මෑගණකොතක මේහක දිරියවුලුම් බිනෑපවතන් ඒ තිමන්නගේ වසංකමුග බෙලුම් පුදේන දෙන් අහම එහෙම අනිත්තාක මිදියයි එතා ගෙදුරු සෙබහ නොතැන් කන්ත සෙබූරි මුද්ධතක කම කොල්ලං දතුරු වරෙක්ග ඒ මේ මුද්දතුක හම දතුරුවරිය ගොතුක එන බෙලිකමක ඇවිස් මසල එන්න නොත් ඒවස් හම එනගේ මේ ගයම්බ හුන්න ඒනගේ හම ගෙදරු හුරි පසංකමග මිත මේ බෙලිකම ගස් මසලන ඒතාග සම දිරුණු හුරියකම් බිනාහපුරි මිතන ගස් දිරුණු කන්ත බිනාහපුරි නොත මිතාග බයිෆාර එම් මස හේද කොල්ලා පනක් අනෙක් කොළගන් එම් මස හේද කොර ඒම දෙතන කිවස් ඇයි ඒනගේ දිරියුලුම් බිනාපවාත එකමග බලාගෙන් හම මොකීමේ ගොතු ගවස් නමාදු ෆ්‍රහම් කොර විදන් ඒන නගන්න හැන් කොම සෙක්කොලක මිදිය දතුරු වරෙක්ගේ බුණා කල් ගොතක කුරුකුරු මුද්දතක කම කොල්ලාප අන්න හැමජිකාවනි නම එ මුද්දතුක එද දුහැ තෙරේග තිමන්නය දතුරු වරියගේ ගොතුක නමාත් කොර විදාන හිය ඒක ජවපු දන්නවති ආයක ඒනය එකන් ඒ ෆුරසුත් එබෝතේ එල්ලු එකම් වෙස් එබෝතය
2: මදකර ගත තිබේ ෆරන් තර හමකම දෙත මෙස කර රාතු අඩුස හන්නනකම කොඩ රුකොල තර ති බෙන හල්ම බදල කොල්දාන
4: එංහා සතරසයක සාලිස් නුවේ කිලෝහට්ස් මීඩියම් වේව් අඩිහ නුවේ මෙගහට්ස් FM බේන්්
5: දිවෙහි රාජ්‍යයක අඩුව

0: අදිති යබෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සෙවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆදත් තනවස්කං හොරි සුවරුගිය තියබෑමීහුන් අවස් විගන්නාශෙ එ සුවරුගේ තයියාරු කොරවාෆාවනී තකුවා වෙරින්නශෙ
1: සාලිහන්ගේ පකීචා.

0: යදි වඩාගන්න වේ කන්දත්ත කොද්දෙම ගෞලෝ වේ කුදින්තව තරෙන් කුජ්ජක මේ කුජ්ජයක
1: එහම ඒකත හම මුස්ලිම් නෝම් මියුගේ ખિદમે වේ සලෝල් මෙන්න කමිජේගෙන් හොදි දාන කන්දත්ත බෙදේ
0: අද මේ දලනන ෆෙනිගෙන් දේ බලන වෙන්තරේක එබති බි මේ ගේතරේක මසක කුරා විදේශින් එරර් මුස්ලිම් සේකතරේ බල නේ මියුගේ ખિદમે ගලෝන මෙන්න හොදුමකි ඒ දිනෙකට මනාකම නෝකම් විශ්මයදි සුණංගේ
1: ප්‍රෝග්‍රෑම් වඩන් දෙ විතිෂන් හත්ස මුසෆිකරේ වර බඩ ශුක්‍රියගිට
2: Ooh.